පාත්ශාහිද සවීංචාවපයි පනරච්කා කටා සිසාව ශ්‍රියස්කේතු ජගතකේ ඉසාව පොහොපන් බෙෂ්ට ගගන්නම්තේ පයි සබහින අනවධයි දැයි.